අන්ත ස්වාමි උච්චෝ ගුණින්ග හේරෝ කාට සිලක කින්නෝ අපනෝ දාස්තරෝ තව නානක කහනේ හෝරෝ චෝට මහල්ලා පඤ්ඤවා පයේ කිරපාල ගුරු ගෝවින්දා සගල මනෝරථ පායේ අස්ථිර පයේ ලාග හර චරණි ගෝවින්ද කේ ගුණ ගායි පලෝ සමූරත පූරා ශාන්ත සහජ ආනන්ද නාම ජප වාජේ අනහද තුරා රහාව මිලේ ස්වාමී ප්‍රීතමය අපනේ කර්මන්දර සුඛදායි හර නාම නිදාන නානක ජන පායා සගලී ඒච්ඡ පුජායි සෝට මහල්ලා පඤ්ඤවා ගුර්කේ චරණ බස්සේ රිට පීතර සොබ ලක්ෂණ ප්‍රාප කීන්නේ.